පාර ගාසා කට කට හර හර දීඨා රහාව පාර බ්‍රහ්ම ආජෝනි සම්භව සර්වථාන කට බීඨා පයෝ පරාපත අමෘත නාමා බාල බාල ප්‍රභ චරණීඨා සත් සංගත කීරේණ මුඛ ලාගී කීයේ සගල තීර්ථ මජනීඨා තොහ නානක රංග චලූල පය හැ ਹਰ ਰੰਗ ਨਾਲ ਹੈ ਮਜੀਠਾ ਸਾਰੰਗ ਮਹੱਲਾ ਪੰਜਵਾਂ ਹਰ ਹਰ ਨਾਮ ਦਿਓ ਗੁਰ ਸਾਥੇ ਨਿਮਕ ਬਚਨ ਪ੍ਰਭ ਹੀ ਅਰੇ ਬਸਿਓ ਸਗ